Radio Darmstadt und Lanka Radio gemeinsam on air. Ihr könnt uns jetzt über DAB Plus Radio oder online unter radiodarmstadt.de und lankaradio.lk hören. Erlebt Musik, Kultur und Stimmen aus Deutschland und Sri Lanka. Live, authentisch und voller Energie. Ich grüße Sie in singalesische Sprache aus Sri Lanka, Ibowan. Ibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratna. Velamaritam Daval Ekapasu Vinade Obame Samandani Germany City Gunatekuna Lanka Radio Single Versatanata Obata Pulwang Apata Samandanna DAB Nava Taksane Yatate Ho Radio Darmstadt.de Natnam Lanka Radio.lk Yana Web Adavi Jaya Satuta Vasanava Samaga Tavat Lassana Davasakata Aasiripatana Mama Ranjan Dharmaratna Unsara Hotline 0619 51 8000 අපේ හොට්ලයින් එක මතක් කරන්න 0661 517 03 0661 517 03 ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook web අඩවියට facebook.com/lankaradio facebook.com/lankaradio උසර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio ඔසදෙම් සිකුණන ඔකුන් සයිමන් info@lankaradio.lk info@lankaradio.lk ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනය වාසනාවන්ත දවසකට ආශිර්වාදමින් ඉදිරි පැයක ඔබත් සමග ගුණේ රැඳී සිටින මම රංජන් ධර්මරත්න

lankaradio.lk. ඔබට පුළුවන් ඉදිරි පැය දෙක අපත් සමග chat කරන්න එන්න අපේ Facebook ලිපිනයට facebook.com/lankaradio. So you can meet us next week on the chat facebook.com/lankaradio. Außerdem können Sie auch uns schreiben lankaradio@outlook.com. එවගේම ඔබට පුළුවන් ලියන්න lankaradio@outlook.com අපේ ඊමේල් ලිපිනයට. Unsere Hotline 061 51 8 7000 අපේ හොට්ලයින් එක 0615 1 5 1 8 7 0 3. ඒ වගේම ඔබ ජර්මනියෙන් පිට සිට අමතනවා නම් 0049 61 51 87 0 3 පුළුවන් ඔබට අමතන්න.

ඇවිත් යන්න එන්න සුරතල් දෝනි බලන්න ගායන කළ නදීසා ගුණතිලක ගීතයට සංගීත සැපෙවේ ජගත් රත්නායක මිලන් ගීතය ඉතාමත් ලස්සන ගීතයක් ගායන කරන්නේ නිසන්ත මුණසිංහ පදමාලාව කවදත් මියුරු පදමාලා වලින් අපව සනසන අපේ ගීත ලෝට නව පදමාලා එක් කරන දයානන්ද රත්නායකගෙන් ඔහුගේ පදමාලාවට සංගීතය සපයන්නේ නාලක අංජන කුමාර

ආදරය ගැනමයි මේගොල්ලෝ කියන්නේ අඬා වැටෙනවා මොනවා කරන්නද නේද ඊළඟට මම තෝරාගත්ත තවත් ගීතයක් ගානේ කරන්නේ දිනේෂ් තරංග මං හිතන්නේ මේක නම් අඬන්නේ නැතුව ඇති

නොපෙනුනත් සිත ළඟට වෙලා ඔබ ඉඳීවි මට තුරුළු වෙලා. අජිත් දේදුනුගේ තමා මේ ගීතය ගායනය කරන්නේ. පද රචනය නිරාන් රූපසිංහගෙන්, සංගීතය ඉන්දික ලියනගේ.

ඒකම ෆේස්බුක් මගින් අපිට කීප දෙනෙක් ලියලා තියෙනවා මේ අර අනිත් FM channel වල වගේ ඇයි ආදරේ ගැන මොනවත් කියන්නේ නැත්තේ කියලා. ඔව් සමහර FM channel අහගෙන ඉන්නකොට අමුතුම ලයන්විත බවක් දැනෙනවා කියලා ඒගොල්ලෝ ලියලා තිබ්බ. ඒ වගේම web radio ගැනත් ඒගොල්ලෝ ලියලා තියෙනවා ආදරේ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. ආදරෙන් මිහිරියෙන් කියන්න කියලා. හොඳයි. මාතෝරගත්ත යම් කිසි දෙයක් ඔබට කියන්න ආදරේ ගැන හොඳ දෙයක්.

ආදරය දැනෙන්න ජීවත් වෙන්න. කොහොමද කරන්නේ? ආදරය දැනෙන්න ජීවත් වන්න සෞම්‍ය හා සුන්දර වචන කතා කරන්න. මට අද දින උදේ මගේ හොඳ මිතුරියක් වයස 28ක පමණ සුරූපිහා අයින්සක කෙල්ලක් මුණ ගැසුණා. ඇය මාස දෙකකට තුනකට ඉහතදී විවාහ දිවියට පිවිසි සුන්දර කාන්තාවක්. ඇයගේ අත ගන්නට බොහෝ තරුණෙන් ඉතාමත් ප්‍රිය බව තර්කයකින් තොරව කිය හැකි. ඇය අද උදේ සිටියේ ඇගේ ස්වාමි පුරුෂයාත් සමග. මට ඔවුන් දෙදෙනාව අධ්‍යයනය කළ විට හරිම දුකක් දැනුණා. එයට හේතුව එම කාන්තාව එම තරුණයා සමග වටපිට අයට පෙනෙන්න හරි ආඩම්බරෙන් දිගටම කතා කරමින් යන විට ඔහු ඇය හා වචන දෙක තුනක්වත් කතා කළේ නැහැ. ඔවුන් දෙදෙනා අසුන්ගෙන සිටියේ මට ආසන දෙකකට ඉදිරියෙන්. ඒ නිසා මට හොඳට එය දකින්න පුළුවන්. පසුව ඇයගේ ස්වාමි පුරුෂයා ඔහුගේ සේවා ආයතනයට යාම සඳහා මගින් බසෙන් බසිනෝ. ඉන් අනතුරුව ඇය මා සිටි අසුනට ඇවිත් සුපුරුදු පරිදි මා සමග සුහඳ පිළිසඳරකට යොමු වුණා. ඇයගෙන් මම විවාහ ජීවිතය ගැන අසනවා. ඇය ඉතාමත් කලකිරුණු ස්වරූපයකින් මා සමග දීර්ඝ කතාවක් කළා. ඒ සෑම වාක්‍යයක් පාසාම ඇය මට පවසන ලද්දේ ලෝකයාට පෙනෙන්නට බොරුවට අපි හරි සතුටින් ඉන්නවා කියලා පෙනෙන්න රඟපාන බවත්, ෆේස්බුක් එකේ මගේ සැමියා තමයි මේ ලෝකේ සිටින හොඳම සැමියායයි අන් අයට විශේෂම යාළුවන්ට හැඟෙන පරිදි පෝස්ට් ෂෙයා කරන බවත් හා අපගේ විවාහ ජීවිතය තිත්ත වී ඇති බවත් ඇය මට දිගින් දිගටම කියන්න පටන් ගත්තා. එමෙන්ම කියන්න තරම් ඔහුගේ වරදක් නැති බවත් ඔහුගේ ආදරය කිසිම ආකාරයකට ඇයට නොදැනෙන බවත් ඇය විසින් පැවසුවා. මට මේ සමාජය ගැන පුදුම හිතුණා. උපාධිධාරී විවාහිය අවුරුදු දෙකකට වැඩි ජෝඩු 621 දෙනෙකුගේ සාම්පලයක් භාවිතා කරමින් මා මිතුරෙකු විවාහය ගැන කරන ලද සමාජ විද්‍යා සමීක්ෂණයක ප්‍රතිඵල අනුව තමාට ලැබී ඇති සහකරු හෝ සහකාරිය මතු උපදින ජාති ජාති තමාගේම සහකරු හෝ සහකාරිය වේවා යයි ප්‍රාර්ථනා කරන විවාහක ජෝඩු සිටියේ ඒ 621කින් දෙන්නෙක් පමණයි. අප රටේ දිස්ත්‍රික් 6ක වෙසෙන සාමාන්‍ය මිනිසුන්ගෙන් සාම්පලයක් සලකා බැලුව විට එම පැනේට ධනාත්මක පිළිතුරු දුන් ප්‍රතිශතය 10%ක් පමණ වෙනවා. මේ බොහෝ දේ හරහා අපට වටහා ගැනීමට ඇති සමාජ සත්‍යයක් තිබෙනවා. එනම් අප රට තුළ වර්තමානයේ සිදුවී ඇති විවාහ බොහෝ ප්‍රමාණයක් අසාර්ථක බව. නමුත් ඔවුන් තම දරුවන් උදෙසා එහෙම නැත්නම් සමාජ තත්ත්වය සෝෂල් ස්ටේටස් හැක ගැනීමට විවාහය පරදු කරගන්නේ නැතුව ජීවත් වෙනවා දුක් විඳිමින්. මෙම තත්ත්වයට ප්‍රධාන හේතු දෙකක් සමාජ විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. ඉන් පළමු වෙන්න අප රට ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ අය විවාහ වී සිටුනේ තමාට ගැළපෙන හා තමාට අවංකව ආදරය කරන පුද්ගලයා සමග නොව සමාජය විසින් පිළිගත් නිවසක් හා වාහනයක් හිමි ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකු සමග. මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ බොහෝ දෙනෙකුට 100%ක්ම ගැළපෙනවා. දෙවන්න ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ විවාහ ජීවිතයට ඇතුල් වී වසර දෙකක් පමණ වන විට හා දරුවන් ලැබුණු පසු අඹු සැමියන් අතර අවංක ආදර බස් හා සෞම්‍ය වචන හුවමාරු 95%කින් පමණ අඩුවන බව. මගේ අත්දැකීම් වපසරිය සමග අධ්‍යයනය කළ විට මෙය 100%ක් සත්‍ය බව මටත් පිළිගන්න වෙනවා. ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සෞන්දර්ය පවසන පරිදි අද සමාජයේ මිනිසුන් තවත් කෙනෙකුට සෞම්‍ය ලෙස හා ආදරණීය ලෙස අමතන එක සෑහෙන දුරටම අඩු වී තිබෙනවා. වර්තමානයේ බොහෝ මිනිසුන් කතා කරනුවේ උල්ලූ පිහකින් අනින්නාමෙන් අනිකාව රිදවන කූර වචන වෙනවා. මේ කොතරම් ඇත්තදයි ඔබට පහත කොටසෙන් මට කියන්න පුළුවන්. දිනක් මම අපේ විශ්වවිද්‍යාලයේ ළමුන් රණ්ඩුවක් අතරතුරදී කොළු පොල්ලක් අතින් රැගෙන තවත් පිරිසකට පහර දීමට ඉදිරියෙන්ම දුවගිය අපේ දරුවෙක්ගෙන් මගේ කාර්යාල කාමරයට කැඳවා
මෙහෙම ඇහුවා. පුතා, ඔය පොල් අරංගියේ අනෙක් අයට ගහන්නද? ඔයා ඒ අයට ගහලා ඉන් එක අයෙක් හරි මැරුණොත් එහෙම ඔබට ලැබෙන ජයග්‍රහණයක් තියෙනවද? ටික වේලාවක් නිහඬව සිටි ඔහු මෙම ප්‍රශ්නයට එම දරුවා පිළිතුරු දෙනු වෙනුවට එකිබිඳ අඬන්න ගත්තා. මම ඔහුට ටික වේලාවක් අඬන්නටදී ඔහුගෙන් පුතා, ඔය අඬන්නේ ඒ කරන්න ගිය වරද වැටහිලාදයි ඇසුවා. පිළිතුර වුණේ, සර් මට ජීවිතේට පුතා කියලා කතා කරපු පළමු කෙනා සර් ලෙසයි. මගේ දෙනත කඳුලින් තෙත් වුණා. පසුව ඔහු සමග හා මා කතා කළ විට මට වැටහුණු කාරණයක් නම් ඔහුට කවදාවත් කවුරුවත් ආදරෙන් කතා කර නැති බවයි. මේ සමාජයේ කොතරම් කුරිරුද? වයස අවුරුදු 5ක් වූ සඳෙවුමිනි චූටි දියණියට දූෂණය කර ඝාතනය කරන ලද මිනිසාගේ කතාව තුළද මෙවන් ඛේද වාචකයක් අන්තර්ගත වී තිබිය නොහැකිද? මම නම් හිතන්නේ මේ සමාජය විනාශ කරන්නේ අපි. අපිට කළ හැකි චූටි සත්ක්‍රියාවන් අප සිදු නොකර හෙවත් අතපසු කොට අපි ලෝක සුද්ධ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මා හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා. මීට වසර 7කට ප්‍රථම සිටි මගේ අවසාන පෙම්වතියට දුරකථන ඇමතුමක්ගෙන ඔයා මොකද කරන්නේ මගේ සුදු පැටියෝ කියලා ඇහුවම එම ආදර වචන ඇයට දැනි ඇ දුරකථනයේ අනික් පැත්තේ ඉඳන් සතුට ඉහ වහා ගොස් ඉකිබිඳ හඬනවා. මේ අති බොළඳගයි සමහර අයට කියන්න පුළුවන්. එහෙමනම් මට සමාවෙන්න. මම විසින් ඔබට මෙතෙක් මෙම ලිපිය කියවන්න පෙළඹුණා නම් හෝ කෙසේ හෝ මේවා මෙලෙස හරිම ආදරෙන් ඉන්නා දෙදෙනෙක් කසාද බඳ වසර දෙකකින් පමණ බස්සන් දෙන්නෙකු මෙන් කතා නොකරන තත්ත්වයට පත්වන්නේ කෙලෙසද? එමෙන්ම විවාහ වීමට ප්‍රථම ආදරය කරන කාලයේදී පවා මෙලෙස ආදරණීය වචන භාවිතා නොකරන නිතරම රණ්ඩු සරුවල් කරගන්නා හා එකිනෙකාට බැනගන්නා ජෝඩුවල අනාගතය ගැන කුමන කතාද?

ආදරණීය වචනයකට කළ හැකි දේ අපමණයි. මනෝවෛද්‍යවරයෙක් විසින් විවාහක කාන්තාවන් 50 දෙනෙක් විවාහ වී අවුරුදු 5කට වැඩි භාවිත කරමින් කරන ලද අපූර්ව සමීක්ෂණයක් මම අතීතයේ දිනක කියෙව්වා. එම වෛද්‍යවරිය කාන්තාවන් 50 දෙනාටම තම සෙලියුර දුරකථනයෙන් මොබයිල් ෆෝන් එකෙන් තම සැමියාට රත්තරනේ වස්තුවේ මම ඔයාට ගොඩක් ආදරේ කියා SMS පණිවිඩයක් යවන්න පවසා තිබෙනවා. එය එක් එක් කාන්තාවන් තම සැමියාට SMS යවන ආකාරයට අවශ්‍ය භාෂාවකින් හා අවශ්‍ය ආකෘතියකින් යවන්න කියලා ඔවුන්ට කිව්වා. එම SMS පණිවිඩයට ලැබෙන පිළිතුරු පණිවිඩ 49ක්ම එකම ආකාරය ගන්නවා. එනම් තමුසෙට මොනවාද අවශ්‍ය? ඒ ගමන මොකද්ද? තමුසෙට සාරියක්ද සෙරපු දෙකක්ද ඕනේ? තවත් මාළයක් ඕන වෙලාද? ආදී ලෙස ඒවා ද්වේෂයෙන් ලියන ලද පිළිතුරු වුණා. නමුත් ඒ අතරෝ තවත් එක් අපූර්ව SMS පණිවිඩයක් තිබුණා. එහි සඳහන් වූයේ තමුසේ කවුද ලෙසයි. සෑම නිදසුනක් කරහම කියවෙන්නේ එකම ආකාරයේ කතාවක්. එනම් ආදරණීය වදන් හා සෞම්‍ය වදන් අද හෙවත් වර්තමානයේ ඉතාමත් හිග වී ඇති බවයි. ඔබට ආදරබර අනාගතයක්. අපි සවන්දමු තවත් ලස්සන ගීතයකට. පෙරුම් පුරාගෙන ආසංසාරේ මේ සේනක වෙරළියක්ද?

0: lankaradio.lk.
1: අපි සමන්දමු තවත් ලස්සන ගීතයකට. සුමේද ලක්මල්තුමා මේ ගීතේ ගායනය කරන්නේ මලත් යලි මවා.

lankaradio.lk. ආදරය අවසන් වෙලා පෙම්වතාගෙන් වෙන් වෙන්න කාලය ලැබිලාද? සමහරට ඔබට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්න පුළුවන්. දැන් අපි කොච්චර සංසාරයේ එකට යන්න කියලා පටන් ගත්තත් ඇත්තටම ළඟින් ඉන්න බැරි නම් වෙන් වෙන්න වෙනවනේ. ඒත් ගෑනු හිතට විශේෂයෙන්ම තියෙන මේ වගේ පොඩි අවුලක් තියෙනවා. කොයිතරම් වැරදි දැක දැක වුණත් ආදරය නිසා ප්‍රේම සම්බන්ධය කෙලවර කරන්න හිත හදාගන්න බෑ. කොහොම හරි වැරදි හදාගෙන ගමනක් එකට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. වෙන් වෙන්න වුණොත් තමන් මැරිලා යයි කියලා හිතනවා. ඉතින් ඒ වගේ අය හිතින් වද විඳින මේ ආදරය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න තේරුමක් නැහැ කියලා සහතිකයටම දන්න අය වෙනුවෙන්මයි මේ කියන්නේ. මෙන්න මේ දේ තේරුම් ගන්න එක අනිවාර්ය වැදගත් කාරණාවක්. ඇත්තටම වෙන් වෙන්න ඕනද කියන එක අපි කියමු ඊයේ මුණ ගැහෙන්න එනවා කියලා ආවේ පැය දෙකක් පරක් වෙලා කියලා. වැරදි තමයි. හැබැයි ආදරේ ඉවරයක් කරන්න තරම් වැරද්දක් එතන නෑ. හැබැයි ඔයාට තනියම පාරේ හිටගෙන ඉන්න උන එක ගැන කියලා එයා වැරද්ද පිළි නොගෙන ඔයාට තරහ ගිහින් අන්තිමට එයා ඔයාට අත උස්සලා ශාරීරික පහර දීමකින් සිද්ධිය කෙලවර වුණා නම් අන්න ඒ ආදරය තවදුරටත් තියාගන්න ඕනෙද කියන එක ගැන හිතන්න වෙනවා. කොටිම්ම කිව්වොත් සුළු සුළු දබරකම් වගේම වෙන්වෙන්න කාලයයි කියන තීරණාත්මක ප්‍රශ්නත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. හදාගන්න පුළුවන් වැරදි සහ ජීවිතයට හැදෙන්නේ නැති තවදුරටත් තිබුණොත් තමන්ගේ ජීවිතෙත් අපායක් කරගන්න පුළුවන් වැරදි අතර වෙනස් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ දේවල් තේරුම් ගත්තට පස්සේ ඇත්තටම වෙන් වෙන්න ඕනද කියන ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න පුළුවන්. වෙන් වෙන්න ඕනේ ඇයි? තමන්ට වටිනාකමක් නොදෙන සම්බන්ධයක්. වෙන් වෙන්න හිත හදාගන්න නම් මෙන්න මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන් උත්තර සපයා ගන්න. ඇයි එක කාලයක් මෙච්චර ආදරෙන් හිටපු එයාගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන්නේ? හේතුව තමයි වෙන මොන දෙයකටවත් වඩා තමන්ට තමන්ගේ ජීවිතේ වටිනාකමක් තිබිය යුතු වීම. ඒ කියන්නේ අපි කෙනෙක්ගෙන් වෙන් වෙන්නේ තවදුරටත් ඒ සම්බන්ධය තුළ ඉඳීමෙන් අපේ ජීවිතේට නරකක් මිසක් හොඳක් නොවන තැනකට ආවාම. එහෙම ආවාම එහෙම වෙලා තියෙද්දිත් එහෙම නැත්නම් ඒ සම්බන්ධය තවදුරටත් ජීවිතවල කොටසක් නොවන තැනකට ආවාම එහෙම වෙලා තියෙද්දිත් අපි ඔහේ අල්ලගෙන ඉන්න උත්සාහ කරන එකෙන් වෙන්නේ අපේ ජීවිත තවදුරටත් අසීරු වෙන එක තමයි. ඇත්තටම එහෙම අමාරුවෙන් සම්බන්ධයක එල්ලිලා ඉන්නවට වඩා දේවල් ඉවර කරන එක දෙන්නටම හොඳයි. වෙන් වෙන්න ඕනයි කියලා කියන්නේ කොහොමද? කලින්ම කතා කරලා බලමු. මෙන්න මේක බොහොම සංවේදී කාරණාවක්. පුදුවේ ආදරයක් වෙනස් කරන්න හොඳම කොහොමද කියන එක ගැන ඉතින් ගෑනු ළමයෙක්ට ආදර සම්බන්ධය තමන්ගේ පැත්තෙන් අවසන් කරනකොට උනත් ඒ දේවල් හිතේ තියාගන්න එක වටිනවා. හැබැයි එකක් ආදර සම්බන්ධයක් අවසන් කරන එක දෙන්නටම ලොකු දුකක්. අපි ආදර සම්බන්ධය ඉවර කරන්න උත්සාහ කරන්නේ හිතේ ලොකු කේන්තියක් එක්ක වෙන්න පුළුවන්. අන්න එහෙමනම් කේන්තිය නිවෙනකල් ඉන්න. කේන්තිය නිවුණට පස්සේ තව පාරක් ඒ ගැන හිතලා බලන්න ඕන කියලා හිතුණද? අන්න එහෙමනම් ආයෙමත් අංක 1 ඉඳන් කියවගෙන ඉන්න. දැන් තාමත් වෙන්වෙන්න ඕන කියලා හිතනවා නම් අපි එයා එක්ක කෙලින්ම කතා කරමු. මගාරින එක, ෆෝන් නම්බර් මාරු කරන එක, අතුරුදහන් වෙන එක කරන්න හොඳ වැඩ නෙවෙයි.

අවංක වෙන්න කූර නොවන්න. ෆයිට් එපා හිත හොඳින් ඉන්න බලන්න. මෙන්න මේක ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ අර කේන්ති පිට ඉන්නකොට වෙන් වෙන්න කතා කරනකොට තමයි. ආදරවන්තයට බොහොම පැහැදිලිව කියලා දෙන්න ඇයි දෙන්නට එක ගමනක් යන්න බැරි ඇයි කියලා. ඒ තමන්ට නිදහසක් ඕන කියලා හිතෙන්නේ කියලා මෙතනදී අවංක වෙන එක අනිවාර්ය කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ දෙන්නගෙම ප්‍රශ්න තියෙනකොට කොල්ලගේ වැරදි කියලා ඉන් පසුව කොල්ලගේ වැරදි කියලා ඔයා නිසයි මම වෙන්නේ කියලා කියන එක වැරදි. දෙන්නගෙම වැරදි තියෙන නිසා දෙන්නටම එක මගක යන්න බැරි නිසා තමයි වෙන් වෙන්නේ කියන එක පැහැදිලිව අවංකව කියන්න ඕන. තව ගොඩක් කෙල්ලෝ ඉන්නවා මේ වෙන් වෙන වෙලාව තමයි යොදාගන්නේ පුළුවන් තරම් කොල්ලගේ හිත රිද්දන්න. ඒක තමන්ට දුන්නු දුක් වලට පරිගැනීමක් කියලා එයා හිතන්නේ. ඒත් අපි එහෙම කූර වෙන්න හොඳ නැහැ. මේ ඉන්නේ අපි දවසක් හරි ආදරය කරපු මිනිස්සෙක්. අන්න ඒ නිසා ගෞරවනීය විදිහට මේක ඉවරයක් දකින්න පුළුවන් වෙන්න ඕන. දේවල් නරක අතට හැරුණත් පරිස්සම ඉතා වැදගත්. මේකත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ආදරවන්තයා වෙන් වෙන්න ඕනේ කිව්වම යක්ෂයෙක් බවට පරිවර්තනය වෙන එක. එතනින් එහාට ඔයාව තියාගන්න එක විදියේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. බියවැද්දීම, බලකිරීම, බ්ලැක්මේල් කිරීම, මෙන්න මේ වගේ අවස්ථාවක තමන් තනි නොවෙන එක, තමන්ගේ පවුලේ විශ්වාසවන්තයෙක්ව හරි වෙන විශ්වාසවන්ත ළඟින් ඉන්න කෙනෙක්ව හරි සම්පූර්ණ සිදුවීම කියලා තමන් ගාවින් තියාගන්න එක වැදගත්. බ්ලැක්මේල් කරන්න අවස්ථාවන් කොයිතරම් ආදරෙන් ඉන්න කෙනෙකුට වුණත් දෙන්න හොඳ නෑ කියලා මතක තබා ගන්න ඕන. බියවැද්දීම්, මරණ තර්ජන, සිය දිවි නසා ගැනීමේ තර්ජන ඒ පැත්තෙන් එනවා නම් හොඳම දේ තමයි ඒ වෙනුවෙන් පවුලේ වැඩිහිටියෙක්ව හරි විශ්වාසවන්තයෙක්ව හරි මේකට හවුල් කරගන්න එක. කොහොම කළත් අපිත් හිත හදාගන්න ඕනේ. අමාරුවෙන් හරි හිත හදාගන්න වෙනවාමයි. ඔව්, අපිට වෙන් වෙන්න වුණා තමයි. ඒත් ඒකෙන් කියවෙන්නේ නෑ අපේ ආදරේ ඉවරයි කියලා. අපිට සමහර වෙලාවට මිනිස්යාව සදහටම එපා වෙන්න පුළුවන්. ඒත් ඒ මිනිස්යාට ආදරේ, ඒ මිනිස්යාට කරපු ආදරේ බිඳෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ගෑනු හිතකට ඒ ආදරේ අමතක කරන්න සෑහෙන කාලයක් යනවා. සමහර පිරිමින්ටත් එහෙම වෙනවා. අන්න ඒ නිසා අපි මෙන්න මේ ආදරේ අවසන් වුණාට පස්සේ එන හිත හදාගන්න ඕන කාලයකටත් මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන. ඒකට ප්‍රධාන වශයෙන්ම හිතට ගන්න ඕන දෙයක් තමයි తాවකාලිකව හරි අදාළ මනුස්සයා එක්ක සියලුම සම්බන්ධකම් නවත්තන එක. හරි, පස්සේ කාලික යාළුවෝ විදියට ඉන්න ඕන නම් ඒක පස්සේ බලන්න පුළුවන්. ඒත් දැන් ජීවිතෙන් එයාව తాවකාලිකව ඈඩ් කරන එක තමයි හොඳ. එතනින් එහාට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. මෙතනින් එහාට තමයි අපිට හොඳ යාළුවෝ ඉන්නවා නම් එයාවව ඕන වෙන්නේ. හැබැයි ගැහැණු යාළුවෝ හරිද, එහෙම කියන්නේ පිරිමි යාළුවෝ, මේ වගේ වෙලාවට අපි తాවකාලිකව ඔප්ෂන් විදිහට පාවිච්චි කරන්න අපේ පැත්තෙන් ඉඩක් තියෙන නිසා පිරිමිත් ඒ වගේ වෙලාවකදී එපා කියන්නේ නැහැනේ. හැබැයි කොහොම වුණත් තනි වෙන්න එපා. කාර්ය බහුල වෙන්න. ආයමත් අංක 1 සහ 2 මේ වෙලාවට කියවන්න. ආදරේ කොයිතරම් ප්‍රබල වුණත් ඒක හිත ඇතුලේ තියේ. ඒත් ආදරේ නිසා අපේ ජීවිතේ කඩාගෙන වැටෙන්න ඕන නැ කියන එක මතක තියාගන්න. කරුණාරත්න දිවුල්ගණේ ගායන ඉතාමත්ම ලස්සන ගීතයක් මම ඊළඟට තෝරාගත්තේ දයානන්ද රත්නායකගේ පදමාලාව ආදරේ මල් අතින් අරගෙන.

0: lankaradio.lk.
1: මේ ගීතේ විශේෂයෙන්ම වාදනය වන්නේ දැන් සුළු මොහොතකට කලින් දුරකථනයෙන් අමතලා අපෙන් ගීතේ ඉල්ලුවා. නමුත් නම කියන්න එපා කියලා කිව්වා. හරි, අපි නම කියන්නේ නැහැ. ඉල්ලපු එක්කෙනාගේ මේ ගීතේ ගායනය කරන එක්කෙනාගේ නම කියන්නම ඕනේනේ. මේ ගීතේ ගායනය කරන්නේ මර්වින් පෙරේරා. ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ළඳේ.

මිලන් ගීතේ පදමාලාව නෙළු ප්‍රනාන්දුගෙන් සංගීතය නාලක අංජන කුමාරගෙන් ගායනය කරන්නේ සසිකා නිසංසලා පාවිලා යන සඳක් ගැන තමා මේ ගීතෙන් කියන්නේ.

0: lankaradio.lk.
1: අපි කවුරුත් අපේ පරිසරය ගැන කල්පනාකාරී වෙලා පරිසරය ආරක්ෂා කරන අපිට පුළුවන් ශ්‍රී ලංකාවේ ලස්සන රටක් කරන්න. So your next lead from the group of Jayashree, the is one of the bekanntest reggae group aus Asien kann man sagen. Jetzt hören wir Jayashree.
2: Ayo, people, listen now.

ලස්සන නගරේ හරි ලස්සනයි අපිට පුළුවන් නම් ලස්සනට තියාගන්න කොයිතරම් හොඳද අපේ ශ්‍රී ලංකාව තව තවත් දිලිසෙන ගතියට ලං කරගන්න පුළුවන් ඉක්මනින්ම ඔව් කවුරුත් හිතනවා නම් අපේ කුණු කිසිම තැනකට නොදා ඒවා හරියාකාරව පිළිවෙලකට වෙන් කරලා ඒවා නැවත පාවිච්චියට ගන්න පුළුවන් ආකාරයට කකස් කරනවා නම් කොයිතරම් හොඳද මේ ගැන වැඩිතුර අපි කතා කරන්න යන්නේ නැහැ අපි ඊළඟට සම්බන්ධමු තවත් ජනප්‍රිය ගීතයක් ඒකම මම දැන් සූදානම් වන්නේ ලක්මල් රංග කුමාර අපට ලියා තිබෙන ඊළඟ ගීතයේ විස්තර ඔබ වෙත ගෙන එන්න ඒ ගීතය ගායනා කරන්නේ කවුද මේ WD අමරදේව

ලොව තිබෙන්නව සියල්ලම විපර්යාසයට ලක් වෙති. වස්තුන් හටගනිති නැති වෙති. ලොව සියල්ල මේ දහමට යටය. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරයෝ අනිත්‍යයයි බුදුන් වහන්සේ වදාළේ. වෙනස් වීම හැරුණු කල ලොව ඇති සියල්ලම වෙනස් වේ. මෙම දහම ප්‍රේමයටද පොදුය. ප්‍රේමයට පමණක් එයට අවනත නොවී සිටිය නොහැක. පින්වතුන් ලෙසින් ආදරයෙන් බැඳී සිටි යුවලක් විවාහ සංස්ථාවට පත්වී කලක් යාමෙන් පසු එම ප්‍රේමය සිදියා හැක. එවිට ඔවුන් තුළ ඇතිවන්නා වූ හැඟීම කුමක් විය හැකිද? ශෝකය විනා ප්‍රේමයකි. ශෝකය විනා අන් කවරක්ද? මෙම ගීතය සඳහා වස්තු විෂය වී ඇත්තේ ද එසේ වියකී යමින් තිබෙන ප්‍රේමයකි. මේ කතකයාට තම බිරිඳ පෙන්වතියකව සිටියදී ඇඟෙන් ලද ප්‍රේමය දැන් බිරිඳකව සිටියදී ඔහුට ලැබෙනුයේ ක්‍රමෙන් වියකී ගිය ආකාරයකි. මේ තත්ත්වය හමුවෙන් කතකයාගේ සිතට නැගෙන්නා වූ මනෝභාවන් මෙම ගීතය තුළින් නිරූපිතයයි හැඟේ. එකී මනෝභාවන් නිරූපණීලා ජානක සිරිවර්ධනයන්ගේ අපූර්ව ගීපද රචනයත් අරුණ ගුණවර්ධනයන්ගේ විශිෂ්ට සංගීතයත් පණ්ඩිත අමරදේවයන්ගේ අසම සම ගායනයත් සමත් වී ඇති අයුරු මෙම ගීතය විමසීමෙන් මනාව පැහැදිලි වෙනවා.

ප්‍රේමි සම්ප්‍රයෝගික සුවේ හා විප්‍රයෝගය කියාපෑමේදී පරිසරය උපයෝගී කර ගැනීම පැරණි කවීන්ට සේම නූතන කවියන්ටද විෂය වූවකි. මෙම ගීත රචකයාද එසේ පාරිසරික සංකේතයන් උපයෝගී කර ගනිමින් කතකයාගේ සෝකී මනෝභාවයන් නිරූපණය කරනවා. ගිමන් හරින දියඹ වියපත් කතකයා සංකේතවත් කරනවා. දැන් ඔහුද පවසන්නේ ගිමන් හරින වියෙහි විය හැකිය. සුසුම් හෙළන වෙරළ සෝකයට පත් කතකයා සංකේතවත් කරයි. ඔහු දැන් සුසුමං හෙළනුවේ ප්‍රේමය වෙනුවෙනි. එසේනම් සුසුම් හෙළන්නට සිදුව ඇත්තේද ඔහුගේ හදෙහි ප්‍රේමය ශේෂව පවතින බැවිනි. හිරු බැස යන්නේ නිකම්ම නොව අඩ සඳටද රහසක් කියමිනි. එම සඳ ප්‍රේමින් මන්මත් වීදෝ අහස පුරා රටාවන් සිදුවම් කරයි. සිතෙන් ක්‍රමෙන් වියකී යමින් තිබුණු ආදරයකි. මෙම ප්‍රේමය නෙත් දැහැනෙන් මිදුණු ප්‍රේමයකි. එනම් කතකයාගෙන් නෙතින් දුරස් වූ ප්‍රේමයකි. කොයි මොහොතක හෝ කතකයන්ගෙන් සමුගන්නට සූදානමින් සිටි ප්‍රේමයකි. හිරු රස්මෙම කියා දුන්නේද මේ ප්‍රේමයදැයි කතකයා විමසයි. තමන්ගේ ජීවිතයට වඩවදාත් ලං වූ කඳුල සුසුම බෙදාගත් ප්‍රේමය ඔහුගෙන් සමුගන්නට යද්දි හදවතට රිදුම් නොදෙයිද? අනෙක් අතට ප්‍රේමයට ලක් වූ මෙම විපර්යාසයට ඔහු දරාගත නොහැක්කකි. ඔහු එය බලාපොරොත්තු නොවූවකි. පුහුදුන් මිනිසකු වන ඔහු මෙම විපර්යාසය හමුවේ ශෝක වීම පුදුමයට කරුණක් නොවේ. කතකයා මෙම ප්‍රේමය සොඳුරු අතීතය ස්මරණයෙන් ස්පර්ශ කරයි. කට රළු මල අතීතයේ සිටීම කාන්තාව වර්ණයන්ගේදී කවින් අතර ගැවසුනකි. සීගිරි කවියා පවා කට රොළු මල ස්ත්‍රී වර්ණයිලා යොදාගෙන ඇත. මෙහිද කට රොළු මල යොදාගෙන ඇත්තේ ඇතැම් විට සම්භාව්‍ය කවියෙන් ලැබූ ආභාෂය නිසා විය හැකිය. නිල් කට රොළු මල නිර වර්ණයක් දිලෙයි. එය සොඳුරුය වර්ණවත්ය සුගන්ධත්වය. මල් දල යනු මල් පෙතිය. මල් පෙති තාම සිංදු සෞම්‍ය මුරුදු වස්තුවකි. ඇගේ දෙතොලින් ලද පහසද ඔහුට සිහිගන්නුනේ කට රොඩු මල් පෙති වල සිව්මැලි බවයි. කාව්‍යාත්මක බස් වහරක් උපයුක්ත කරගනිමින් වචනවලට යා හැකි දුරද අක්තික්‍රමණය කරමින් තම ගී පද රචනය තුළින් කුටුම්බත ප්‍රේමයේ යථාර්ථය සියුම් ස්පර්ශය කිරීමට ඔහු සමත් වී ඇත. අර්ථවත්තාව කාව්‍යමත් ගීපද රචනාවන් හිග යුගයක ජානක සිරිවර්ධනගේ පද රචනය වේලීගේ සිංහල සුභාවිත ගී නෙතට හෙළනු බැලූ සිහිල් පැන් පොදක් බඳුවේ. කිසියම් ගීතයක් සාර්ථක වීමට ගීපද රචකය හා තනු නිර්මාණකය අතර මනා අවබෝධයක් තිබිය යුතුය. විශේෂයෙන් ගීපද රචනය හා තනුව අතර මනා ඒකමැතිකයක් තිබිය යුතුය. එනයින් මෙම ගීතයේ සාර්ථක ගීපද රචනාවක තනු රචනයක මනා ඒක මිතියකින් යුතු නිර්මාණයකි. එසේම ජානක සිරිවර්ධන හා අරුණ ගුණවර්ධන නිර්මාණකරුවන් යෝල තම නිර්මාණයන් කිරීමේදී මනා අවබෝධයකින් යුතුව නිර්මාණකරණයේ යෙදෙන යුවලක් බැව් ඔවුන් දෙපළ එක්ව කරනු ලැබූ සෙසු නිර්මාණයන්ද විමර්ශනයෙන් පැහැදිලි වේ. හන්තාන සිහිනේ ගීතයේද එවැනි දර්ශනයකි. ගීතය යනු ශ්‍රවණ ගෝවර වූවකි. එසේනම් ගීතය ආරම්භයේදීම ශ්‍රාවකයා ග්‍රහණය කර ගැනීමට සමත් විය යුතුය. එසේ නොවුනහොත් ශ්‍රාවකයා සම්පූර්ණ ගීතය ඇසීමට නොපළඹෙනු ඇත. මෙකී තත්ත්වයෙන් මිදීමට නම් ප්‍රාරම්භක සංගීත ඛණ්ඩය ප්‍රබල සිත් ඇද ගන්නා සුළු එකක් විය යුතුය. මෙම ගීතයේ ඒ අනුව බැලූ කල එම අභියෝගයේ ගුණවර්ධනයන් ජයගෙන ඇති බැව් පෙනේ. ඔහු මෙම ගීතයට යොදා ආරම්භක සංගීත ඛණ්ඩය කරන රසායන ගුණයෙන් යුතුය. ආරම්භක සංගීත ඛණ්ඩයේ සේම අන්තර්වාද්‍ය ඛණ්ඩ හා සමාජ වාද්‍ය ඛණ්ඩය ඇතුළු සමස්ත තනුවම කර්ණ රසායන ගුණයෙන් යුක්තය. වචන ඉක්මවා ගිය තැන සංගීතයේ බිහිවේ යනු ලෝ ප්‍රකට සංගීතඥයන්ගේ අදහසකි. මෙම ගීතයේදී වචනවලට යා හැකි දුර අතික්‍රමණ කරමින් වචනින් මහත් වචනින් මගන් දැක්විය නොහැකි සියුම් භාවයන් උද්දීපනයලා අරුණ ගුණවර්ධන සංගීතඥ සමත් විය ඇත. සිංහලයාගේ ආධ්‍යාත්මයේ හඬවන් වූ පණ්ඩිත අමරදේවයන් මෙම ගීතයට තම අවාජ්‍ය වූත්
සුගානීය උත් ගාම්භීර හඬ මෙම ගීතයට මැනවින් ආයෝජනය කිරීමට සමත් වී ඇත. ඔහුගේ හඬ කිසිදා මිහිදන් කළ නොහැකි බැව් ඔහු නැවත ස්ථීර කරන්නේ මෙම ගීතයත් සමග. එසේම අරුණ ගුණවර්ධනයන්ගේ සංගීතමය පරිකල්පනය හමුවේ අමරදේවයන්ගේ හඬද සංගීත භාණ්ඩයක් බවට පත්ව ඇත. සමස්තයක් වශයෙන් කිය හැක්කේ සංගීතය, ගායනය, ගීපද රචනය යන ත්‍රිවිධ අංගයන්ගේ මනාසේ පරිපූර්ණ වූ සුභාවිත ගීගංගාවට එක් වූ සුනිල දිය ධාරාවක් බඳු අගනා ගීතයක් බවයි. අපි සවන්ද වූ දැන් ඒ ගීතයට ගිමන් හරින්න ආදරේද මේ WD අමරදේව. ගීත විචාරය ලක්මාල් රංග කුමාර පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ සිට.

නැවතත් අපි ඔබ හමුවන්නේ ලබන සතියේ මේ වෙලාවට 10:00 එකට ලංකා රේඩියෝ වෙදසටානේ එතෙක් සැමට ජය සතුට වාසනාව පිරි සතියන්තයකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න විසින් වීඩදා නෙක්ස්ට් වෝකර් සම්ස්ටාග් අබ්ද්‍රයිසේ නුව හිය බයි රඩියෝ ඩාම්ස්ටඩ් මිට ලංකා රඩියෝ සෙන්ඩුන් ඔන් අපපුම් සෙන්ුව ගිප්ටස් පොලිස රඩියෝ සෙන්ඩුන් බීගොස් මිට මයින කොලේග ඒලිස් ප්‍රිස්ට ඉස් වුන්ස ඔයිස් ආලන් සුපර් ටොල සෝනිගස් වෝකන් නෙන්ඩ බිස්ලන් චාව්.